මීහගේ තෙරින් දෙෆරාතුගේ රුහමුගේ මච්චන් ඔන්න වියපාරියකවුන් ෆියවා එහෙම් බාතලු ගොගොතුන් තියබෑ මීහගේ මුදාත තියබෑ මීහගේ මෙදුගා කෑ නූලේෂි අදි තියබෑ මීහගේ අමිල්ල නෆ්සත් තියබෑ මිහුන් කතුල් නුකුරාශ හම කශවරුම් තියබෑ මීහගේ මච්ච රහීම් වන්ත රස්කලාංගේ කම්ගා අල්ලෝ වොඩුගෙන්වේ.

0: بسم الله الرحمن الرحيم. اللهم إني أسألك موجبات رحمتك وعزائم مغفرتك والسلامة من كل إثم والغنيمة من كل بر والفوز بالجنة والنجاة من النار. ماني هدوا بركر برسكلاكو ibraskalange rahma genesteni vikantataka ibraskalange faafa fussegun libe dene vikantataka komme faafa yakun salamikan libene vi maga komme heyokama kum manfa libene vi go mi alaya mimwar koddevuma suwaruge kamiya bu koddevuma naraka mutti koddevungedi hama kashawarum mi ala ibraskalange hadratuga dannawamu
1: එංහා 741 kHz medium wave 890 megahertz fm band
2: දිවෙහි රාජ්‍යයේ අඩු
3: එම්මේ සීදාවගෙන් වා තෙදු මගුක සාබිත වෙ හුරුම
2: ඉස්ලාම් දීනුගේ අගීතා වරුකද කුරුම
3: දෙතුනියගේ හයයි පාච්ච වෙරි කුරුම
2: ඉස්ලාම් දීනුගේ කංකමා ගුලේ ගතුන් දීනේ ඉල්ම් වෙරින්නා සුවල් කුරවා

0: ኣድሚ ሀርጎዲን ሀገዲ ሳሌ ሰሚነቱ ሜዲዮ ራጀ ግራል መግነት ነኒ ባጀር ሄንደነ ሜድግ ፕሮግራም ጋል ሜን ዋህ ደካዶ ሚገንዳ ማውዶኪ ማሌግ ጌጌ ኩየ ቤት ቤት ቦ ኩድመ ኩዲን ቤት ሜ ኸድመ ደ ጌጌን ኩዲን ኩርመተ ማሰልተ ሄኮ ባህደ ሜ አስማል ሜና ወረግነ ዋህ ተከዳካ ቤፍለ ካ ኩልህ ሜል ሜል
1: አሰላሙ አለይኩም
0: ማቲን
2: ወአለይኩም ሰላም
1: ማቲን ኪነቶ
2: ላባጋር ያሆነገቶ
1: ki hasaba ke tiulu
2: banu alhamdulillah mi kalado
0: kalado lama tor
2: ml
0: lama tor utur gati ha dekona midan jehun
2: dekona de adad
0: mv ma
1: mido kalgo me ke dimadi ma detta midan
0: tor kala dimadi ma detta tor kala magandane
1: matin ko ba henenu ge sa kanta nimale vito
2: lamba sabo sono
0: ke far ba detta
2: lamba
1: ke far ba to sabo
0: eh henenu ge sa onna ne ve jahal na tin hatar far
1: te de
0: ನೋಯ್ ಜಹಲ ನಂತ ಇಂಗ ಹತರ ಫರ್ ಸಾಬು ಇಂಗ ಅನ್ನಾನ ಹೆಂದುನು
2: ಲಬ್ಬ ಹೆಂಗ ಹೆಂವೆಸ್ ಬೈ ಬೈ ಫೋನ್
0: ಏ ಹಾಪೋ ಎದೆ ಫರ್ತಮ ಕಾಫಿ ಯಕಂ ದೆನ್ ಯತ್ತರ ತಪರ ವರ ಗದವಾನ ದೆನ್ ಗೋಸ್ ನೋಯ್ ಜಹಲ ದಾಕರ ಅದಿ ರಂಗಳು ಸಹಕಾರ ದಿ
2: ರಂಗಳು ಇಚ್ಚೆ ಇಚ್ಚೆ ಕಾಲೆ
1: ಅದು ಮತ್ತೆ ಅಲ್ಮ ಮೇದ ಮೇದ ಕಣಿ ಮಾಲೆಗ ಕುಯ್ಯ ಕುದಿ ಬೇತಿ ಮುಗೆ ಖಿದ್ಮೆ ದೆಗೆಗೆ ಕುದಿರ ಕುಡಿಮತ್ವ ಮಸಲ್ ತಗವಾಗ ಕೊಂಕಾ ಮಸಲ್ ತಕೆ ಕುಡಿಮತ್ವ ಕಮ ತಮತಿನ್ ದೆಕೆನಿ
2: then jaga ga datikan to
0: jaga ga datikan
2: tan tan tan bol ni male be fun mes tan tan ni adam bi bodet ko eto jaga ni ane onna gota
0: jaga onna gota tan tan tayar kur me har jaga ga datikan masale ke
2: den la baden echi res do mi khatse han libe ba ke do ma
0: kon ka lechi se tibuno be
2: tenga kudina bena ba ke ka kanta ta do ta ngola do ifa te yota ka den dakka ni vazi fa danu ka ba to ni bai kudi ah ara alukan dive hinna ves accommodation difa kan difa bon difa en edi mahama dive hinna sulana ves to
0: ಆ ದಾವಣ ಮೇದನ ದಕ್ಕ ಮೇ ಮಾಲಿಯಗೆ ಕ ಗೇಗೆ ಕುದಿಂ ಬ್ಯಾತಿಬ್ಬಾತೆ ಬದೊ ದೆನ್ ಅಗ ಮಿಹಾರ್ ದೆನ್ ಬೈಬೆ ಫಳಂ ವಿದಾಳ ಅಗರ ಮಿಹಾರ್ ಬ್ಯಾತಿಬ್ಬನೆ ಬ್ಯಾತಿಬ್ಬೀಮ ಬ್ಯಾತಿಬ್ಬಾ ಫದ ದೆನ್
2: ಕುಡ ಅಗ ಕದ್ದೊ
0: ತೋಡ ಅಕ ಬ್ಯಾತಿಬ್ಬಂ ಮಣದೊ
2: ಲಬ್ಬ ಲಾತ್ ಏರೋ ಕುದಿನ ಹಮ ದೈವೆಂದ
0: ಎಹಂ ವೇಮ ಅಣಂಗೆನ್
2: ಏರೋ ಕುಡ
0: ಪೊರಿಮತು ವಾಣ ಅಣಂಗೆನ್ ಹೊರಸ್ತಕ ನೋಣಾ ತೇವಣ ಜಾಗ
2: ಹೊರಸ್ತಕ ನೋಣಾ ಅಂತೊ ಏನ ನಂತೊ ವಾಣ
0: ಎಹಂ ಮಣದೊ
2: ಆದೆ
0: ಎಮೆ ಮತಿಂತಿ ಫಾಹ ಕರವಿ ಜಾಗಾಗ ದತ್ಕೆ ಏಕಮಕಿ ಅನಕಮಕಿ ಕೊದಿನ್ನ ಬೇನುಂವ ತಕೆತಿ ಲಿಬೇಣ ಕೊತಕ ಹಮ ಜಸಾದೇಶ ದೇತೋ ಶುಕ್ರಿಯಾ ಮತಿನ್
2: ಆದೆ ಮರಹಬನ್
0: ಕೊರ ಬಕಲಾನ ಗೆತೋ
1: ಆದೆ ಜಾಗಾಗ ದತ್ಕಮಗೆ ವಾಹಕ ಫಾಹ ಫೀತಿಂಗ್ ಅನಕ ಕುದಿನ್ ಎದೆನ್ ಕುದಿನ್ ಕಿರೆ ಜಾಗೆ ಐಕಶಿಗೆ ಮಾವರ ಕುದಿನ್ ಅಸಲು
0: ಬ್ಯಾಗ್ ಗೊತಕ ಮಾರುನಸ್ ಮೇ ಆದೆ ಜಾಗಾಗ ದತ್ವೆ ಮಾನಕ ಮಸಾಲಕ ಮೇ ದಿಯ ಫೋಟೋ ಅಪ್ ಫೋಟೋ ಕೊಟ್ರಿಯ ಗತ್ತಿ ಹತರ ಕುದಂತಿ ಮೇ ಅಜ್ಜ ಮಸಲೆ ಎತ್ತಾಯೆ ನೋಣ ಎತ್ತರ ಬಡ ಕೊಟ್ರಿಯ ಗಸ್ ಹಸ ಕೊದೆ ನೋ ಅದೆ ಬೈ ಫಾರ್ ಎಬಿ ದಾಳ ನೋ ಕೊದಿ ಮಿತಿ ಬೆ ಹಿಸಾಬ ಸೆ ಬದೆ ಎಮ್ ಎ ಫಾಖಾನ ಮಸಾಲಕ ಹೆಂದನ್ ಸ್ಕೂಲ್ ಅದ್ದಾ ಕುದಿ ಮೇ ಜನ ನೋಣ ಕೊದಜ ದಾ ಕೊದಿ ಮಸ್ ಕಮಸ್ ಗಡಿಯ ಕತ್ತ ದಾಣೆ
1: ಗಿನ ಫಾರ್ ಎಗ್ ಗಡಿಯ ಕ ದಾಂಜೆ ಫೋಟೋ
0: ಆ ಏ ಆಮ ಗೊತ್ತೆ ಗದೆ ಮೇ ವೆಮಿ ತಿಬೇನಿ ವದಿಫಾ ಗೋಳೆ ಕೊದಿನ್ನ ದೆನ್
1: ಎ ಲೆವೆಲ್ ಲಕ್ಕಿಯವಾ
0: ಕೊದಿನ್ನ ಕಲ್ ಕೊಜತ ಹೋ ಕಿಯವಾ ಕೊದಿನ್ನ ನೋನೆ ಕೋಸ್ತ ಹೋ ಬೈರ್ ಬಂಗ ಅಸ್ತಿ ಬೇ ಕೊದಿನ್ ಮೇ ಎಗ್ಗಡೆ ಗಿನಫಾ ದ ಕಫಾ ಖಾನಾಗ ಮಸೆ ನುಕುಮೆ ಎ ಗೊತ್ತೆ ದೆ ಮಸ ಹಕುರೆ
1: ಅನ್ ಕೈ ಸೇಮ್ ಬೈರ್ ಕಲ್ ಗಮ ವಾಹ ಕದ ಕಲ ನಿ ಮಿಫಾ ಸೋಲಿ ಹಗುಳೆ ಮಿ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ಸೋಲಿ
2: ವಾಲೈಕುಮ್ ಸಲಾಮ್ ಬಾಜರ್ ಹಿಂದನ ಕೇತೋ ದಿಜ್ಮಿಯಾ ರಮೀಜಾ ದಿವೆ ಫಳಂಗ ಹಾದವಾ
0: ಅವಗಣ ಮಂಗ ಹಾದು ರಂಗಳೆ ಸೋದಿ ಹೋಗಿ ಹಾದು ಕಿಹನೆಂ ಹೆ
2: ರಂಗಳು ರಂಗಳು ರಮಿ ಅವಾ ಮಿಹಾರು ಅದಿ ಕೂಡ ಸಾಗ ದೆತ್ತೋ ತಿಯೋನೆ
0: ಅವಾ ಮಂಗ ಮಿಹಾರು ದೆವಣ ಸೇ ತಯಾರು ಅನೆ
2: ಎಂಗೋಸ್ ಕಿತ ಸಾಬ ಅವೇನ
0: ಏರಂ ಗಾಣ ನೋ ಜಮ್ಮರ ಹತ್ರೆ ಹಮಕುರ ವತೆ ಬಲನೆ
2: ಏ ಹತ್ರೆ ವಣ ಸಾ ಹಮಕುರ ಮೂಸಾ ಈಸಾ ಗೋಯಾಗಿ ದಜ್ಜೆ ಸಾಯ
0: ಆ ಮೂಸಾ ಈಸಾ ಸ್ಕ್ವಾಂಡ
1: ಕೋಪ ಸಾಲೆ
2: ಮಿಹಾರು ಮಿತಾಮಿ ನಮ್ಮಿ ಮುದಿಂಬೆಗೆ ರೇಡಿಯೋ
0: ಸೋದಿಯು ಸರಳ ಹೀವಣಿ ಕೊಮ್ಮೆ ಸರಕದ್ದೆ ಬೈ ದೊಸ್ಕೊಳೆ ಮಾಲೆ ಗೊತ್ತಿಗೆ ಉಳುಮಿ ಕೊಬಾತೋ ಮೇ ಮಾಲೆ ಕುಯ್ಯ ಕುದಿನ್ ಬೇತಿ ಮುಖಿದ ಮೇದ್ದೆ ಗೇಗೆ ಕುದಿನ ಕುರಿಮತ ಮಸ್ಸಲ್ಟ ಹೆಕ್ಕಮ ಸೋಲಿಯು ಫಾಹ ಕುರವಣ
2: ಕತ್ತ ಬೈ ಫಾಹರು ನಿದುಮುಗೆ ದತಿಕಂ ಇವ ಕುರಿಮತ ನಿದಂ ಬೇನುವ ಗಡಿಗ ದುವಾಲುಗ ವಸೆ ಹೆಂಜ ಅಸ್ಸಾದಂ ಬೇನು මේසාරක කියවන් බෑතිබ්බා කුදින් මුල ඔල මේ එන්ටවල් ගඩිය වරවත් බේගෙන් අසු ජස්සාදම් බද එපද ගස්සේ ගොත කන්නු හාලතු නනිවෙත්
1: එහෙම
2: එකන්ට ඉමකුරිම නැදෙම පාහ කොල්දානි කන්දයන්කින් මේ බොඩු කමකක් දැන් අලුගන ෆෙන්න නිමි එච්චි දෝම්ගේ දතික මිසාර කවකි කොටරියක තිබේරුවේ බයික් ගේ ගයි වහුරේ හැම ගේගේ මිහුන් නැයි කි එච්චි දෝම් එහෙම බලායිරු කුජ්ජා එච්චි දොන්න වේනු වාදු වහකු එවාගේ දොන්න මෙෂන් ලිබේ ගොතෙන් නුයි මිසාරක ගේ මිහුන් මගේ එච්චි ච දොන්නාති එහෙම වීම මිකාද කන්තත්ත වෙස් කුරිමති බවේ නැතන දෝ ඉස්තිරු කුරුමුගේ දතිකම් වෙස් අකි කොටරියක තිබ්බස් ගේගේ ඉවහුරේ මිහෙම වෙස් දක මී කුදිින් එච්චි දෝමගේ කන්තත්තහම ගේ මීහුම් බේනුම් පුරාමිශයෙන් නොනිය ස්තරි බේනු කොගේ මිකා කන්තත්තකුණ එහිහුන් නේරු මී දතිකං ඉබදිමාවේ
0: එම්වීම ස්තරිකුරුන් එච්චිති දොවුන් දැන් නිදම් බේනුම් වදා ගඩේග නිදාලන් ජසාලන් නිදාලන් හොඳ ගෝන් මී සෝධති පාකුර ඇතින් කන්තහක ඉතුරු කමේ ගොතන් පහ කොල්දවන කොංකම් මෙම් සාලක
2: ඉතුරු කමේ දැන් මෙවකට කොනේ රමීස්
0: කේම් ගඩිවස් කෑරි වාත් කේම් ගේ කන්ත කියන හුන්නනේ කේම් කියන වණ කේම්
2: කේම් දැන් මේ බේනු හච්ච නුද බේන දෙත්තෝ දැන් කේම් මේ කොම්මෙතා කද්දියස් දැන් එතනකන් හේනෙන්ජි
0: ඕකේ ඕකේ එහෙම් වීම
2: කේම් මගේ තලෙක මාහවලකන් හේනෙන්ජි හේනු නීම රංගලුවා
0: එමෙ සෝදිහ දිමාව කන්තත නෝනේ මේ තජ්ජබා කරේ හර බේෆලන් වාහකයන් යතු වී දැන් නිද නිදුමා එච්චි දෙවමා ස්ත්‍රි කුරුමා මිකා කන්තත තව මස්සල මේ වලනේ දත්ත
2: ලබ ලබ
0: පරබල් ශුක්‍රියා සෝලි
1: ආ ආ සෝලි වකේලා නංගෙත එම් එබ හුරි ඉංගෙත ලක්කගෙන කංකක් එහෙන් තෙරෙම පහ මිහතන පහ කුරේ කන්තත තවගේ තෙරේ ගහම එක් කොට්‍රියෙක් ගේ තෙරේ ග මෙහෙන් උලේ ඉරුක ekki mizaj ge ki kudinna ke ulero mi den ahada fonna bay kal usul ta bis balanu gane meni detto chi donna kudinna ke bay kudinna ke kulenda kudinna kombe to ka sechi do elen je hene da hilla bay mi ge sabu mara boda ka kotri tere vas nu ba vas tuun ka hal kan ka stiba na kudin games eka emmen edeve vas nu duun eka shi ge me detto ehme ma mikal kitam kan kan eba hutte tibe puna des khayal tan hissa kore ben adi mikan kan hallu kuram ves hava maseke kore ven get
0: hallak de man gat ka arna me pha kore una gat ka me min be fun ba hada ka des keomu ge wagutu kanda alam be den kan hun na check rangala kan li ben ban ekka me gat alam pha ha kol den den kodin tan kol gina de to noe ve ma am gat ge kotre ga emme gina hatre kan nang emme rangali den me gal na na get me ke kodin ge mizaj tafat wan hen na mes දෙන් ඔලොඩ මෙ පහ කරෝනේ දෙන් හම් මුනු මේ බයි බේෆුන් විදාලු ඉච්ච සබෑදර මේ කියෝම වකි වගොත නෝනේ කියෝම වකි තංකොල නෝනේ යා
1: හසකොල
0: දෙක කල් සිට මම කල් ස්ටඩි රූම් එක කල් තන නෝනේ යා කුඩ තංකොල නම් මේස් එරොම කුජ ක හම් ජිල එකම් කර වෙන කම් මේ මේ වොත දක්කාද වාහතක බෑදල් පහ කොල බෑ කන්ත තැන් ගත
1: තෙන් හතේ خبر ෆහු අලි සල්ගම මේ වාහක දක්කාලන් තංකොල බෝඩ දෙත එහෙම හතේ خبر ෆහු අල්ගම බද්ද කොල තිබේ ෆ්‍රොන් ඉන්තිජාර් කර වාණක බොම් මේ දු කර මේ දු හතේගේ خبر හුෂාලානි අජිසා ෆාරුක්

0: වර රීති හදයක් ගැන ස්ටේෆන් මිෆාරු මේ වාහක දක්කාලනේ ඉල්ෆා.
1: අස්සලාමු අලයිකුම්.
2: වලේකුම් සලාම්.
1: ඉල්ෆ්.
2: අබ්බා.
1: කෙනෙන් ආලු?
2: අංගලු.
1: කි කොල්ලනේ?
2: කවෙන් නුගුරන්?
1: කවෙන් නුකරන්. ඉල්ෆා මේ කුරෙන් බද්දල් විත දත්තිය ප්‍රෝග්‍රෑමු.
2: නෝ.
1: නෝ. අලම් මේ බාර විද? එහෙම වර පොඩ මරහබායිගේ කොඩ කුදින්ගේ බගේචා ප්‍රෝග්‍රාම දත උමේද කරම් මේ ඉල්ෆා වාහක දක්කා ලිබේ එම ෆහු ෆහරන් නොවන කමන්ගේ ප්‍රෝග්‍රාම් අඩුව හාවුලෙන්ත අඩුව හාවුලෙන්ද එහෙම ප්‍රෝග්‍රාම් කුරියද්දාගේ කොමිසර්ක ඉංගේ නැතාද දෙංගොරතුන් අකුරෙන් නගංගා එර දත කියල් දේනන් අදි ප්‍රෝග්‍රාම් ක මසෙක්කේ කුරියද් ගෙන්දාන කොයි ගේ
2: අබ්බා
1: ඉල්ෆ් දත කොඩක මේකම් කොල්ල දෙන් එබ ජෙන්ගේ රේඩියෝගේ අඩු තංකොලෙන් මඩු කොල්ලාෆ ෆෝනු දත ගඩුව හාලම් වි ගේ දතෙන් එබ ඉවේ දත ගඩු කොමිස්වරක බයි ෆහරු එබ වාහක දක්කායි එම්විමා දත කියල් දෙන මෙහර බාකි හොර අකුර්තන්ගේ බාකි මෙහර අකුර්තක කි රා ලවියනි කාෆ් අලිෆ් කොංකොර නගානි
2: වාව්
1: වා වෙන්නේ රා ලවියනි කාෆ් අලිෆ් මෙහතර කොර මෙති
2: බාකි
1: අලිෆ් අලිෆ් අලිෆ් උන් ඉල්ෆ් රංගලත හෙnga බලාල
3: Fikai
4: Filandue maja kame
1: Fikoi Tayar
2: Tayar
1: Fikoi

0: අසන බුණ මගේ දේ අමින්නකේ පිසාර ජෙහිපති බේදේ මිහු එකෝකු දිස්ත්‍යමෝ සරේවණි මහීවණි දේ රාහුමෙත්තරිනි අසන එකන් එවාගොතකේ එච්චති කොදිටි ලුලිකම් සඳහන් නැතන මේවා ය තරුකාරිය දරුකාණාය අදි රීතිවා සාමාන දැන් මච්චනරය රහෙර බදිගේ සාමාන මිබුනි දැස්සතුගේ තවයා ටට්ටා බ්ලෙන්ඩර් තක මයික්‍රෝවේව් ත සීවාණ උරාද පාන මේක ව්‍යාපාරි කොල්ලන් එන්නේ පසේ ෂොපින් මෝල් දිස්ත්‍යමෝ උල්මාල් ඕකම් බිලාම රාසි ස්කූල් කා ෆෝන් 794 සුමෙස්සුමෙන් එකෙන්නේ
1: දුනියේගේ හතර පිටුන්
2: රාජයේගේ උතුරා දෙකුණුම්
1: ખબરා මවුලුමා
2: ඔට්ටු මෙන්නති සවීස් ගඩීරු
1: දිවහි රාජයේගේ අඩු
2: එංහා 741 කිලෝහර්ට්ස් මීඩියම් වේව් 89 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්

0: ذلك لمن خشي العنة منكم وأن تصبروا خير لكم والله غفور رحيم.
1: ඊමා වෙගෙන් තිබි මිනිවන් අංහනුන්නා කාවෙන කුරුම තියබෑ මිහුන්ගේ තෙරෙන් අම්මති තනවස්කම්ගේ ගොතුන් කුලදාන නොවි මිහා තියබෑ මිහුන්ගේ ඊමාම් වෙගෙන් තිබි අංහෙන් කුදින් කුරේ තියබෑ මිහුන්න මිල් කුවගම්වා අලු අංහනුන්ගේ තෙරෙන් මිහුන්නා කෑවෙන කුරුම් හොටේ තියබෑ මිහුන්ගේ ඊමාංකන් හුරිගොයි අල්ලාහු දෙනවරි ගතුම් බොඩේ තියබෑ මිහුන්ගේ එබ්බයක් වනී අනෙබ්බයෙක්ගේ තෙරෙන්නේ එබහි දීනුගේ ගොතුන් තියබෑ මිහුන්නකේ එ අලු අංහනුන්නකේ එක් ගොතේ ෆහෙ එකඹලුන්ගේ සාහිබුන්ගේ ඉජ්නයා එකු එකඹලුන්නා තියබෑ මිහුන් කෑවෙන කුරාශෙ අදි එකඹලුන්ගේ රං හිංහෙෝකමායකු හෙවගොතුගා එකඹලුන්න දේශෙ කෑවෙනීග රක්කාතෙරකන් ලිබි එකඹලුන් අයිෆැත්තෙරි වෙගම්වා ගොතුගේ ජිනේ කුරා ගොතුගේ නූනෙ අදි වංහනා ගොතුගා ජිනේ කුරා එකවරින් ගෙංගුලේ ගොතුගේ විස්නූනෙ ෆහෙ එකඹලුන් කෑවෙන කුරුමක් ෆහු හොතුරුකම් බොඩුවගම්වා ෆාෆයි ගෙනස් ගෙන්ෆි නම එබහි ජිනේ කුෆි නම මිනිවන් අංහනුගේ මච්චන් ඔයි අදබුගෙ දෙබෑ කුල එබ්බෑ එකඹලුන්ගේ මච්චන් හුට්ටෙ එකං එබහි අලු අංහනුන්නා කෑවෙන කුරුම් ඔති තියබෑ මිහුන්ගේ තෙරෙන් ජිනේ කුරවිධානකම බිරුගෙන්ෆි මීහ ගශෙ තියබෑ මිහුන් කෙත්තෙරුම් තියබෑ මිහුන් නං හෙවකම් බොඩෙ අල්ලාහි ගින ගිනයින් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාගේ.

0: මේ දන්නාඩෙත්ත.
1: අදි අගහෝ රීනාම කායක ටික්ටොක් චෙලෙන්ජ් වෙස්.
2: කොම්ම ආතිත දුවය කරේගන එකර ජැහර ස්ටෝඩියම් වගතු.
1: ඉස්ක්‍රීන්! එහා සතරස්තියක සාලස්නුවේ කිලෝ හාටස් මීඩියම් වේව් අදි අටි හැනුව මෙගහටස් FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලවා.

0: මේ දිවෙහි රාජ්‍යයකයට හගඩි බාරමිනටක මිගෙනස්තනී මගරිප් නමාදකුතික බංගියා බංගිතුවා.
1: අල්ලාහු අක්බර්, අල්ලාහ්.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: එම්මේ සීදාවෙගෙන් වා තෙදු මගුක සාබිත වෙ හුරුම
1: ඉස්ලාම් දීනුගේ අකීතා වරුකත කුරුම
2: දෙතුනියේගේ හයයි පාච්ච වෙරි කුරුම
1: ඉස්ලාම් දීනුගේ කංකමා ගුලේ ගතුන් දීනේ ඉල්ම් වෙරින්නා සුවල් කුරවා

0: කීරි දෙකොරුවානකී එම්මෙ මතිවිරිෆුයි
1: එපතු ගවා බයෙන් ආයත්තක සූරැත්ත බාබාලෙද්දී තපාත් හාදිසාතක සබප්තක ගොඩකි
0: එ හාදිසාතක සබප්ත එහුන් තෙරිනා හමේ ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: හමේකනි දිවේ රාජ්‍යේ ගඩු
1: එංහා 4349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදී 890 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර් කොල්ලපා

0: මේ තාරිහිත තස්විර්තකෙන් ගා කුල ජසාදී තිරුංගන ස්තේන කුල ෆිස්සේ.
1: පුදි මොහ මොඩිය මරා. එදිනෙ ඉන්නේ එක්ක මහරැන්න බිය කියන්නේ. මිර දුක පුනේ නුකුලිය.
2: ඒ කලෝ ඉබ්‍රාහිමා, ඉබරු ගෙම්මේ මිරුම හෙඟුන්නනේ කොන්දා කුතා.
3: ඒ කීකුරන් ඉබරු ගෙම්මේ මස් මීර තනෙත් තිබදනි.
2: මෂ බෙලි දානෙන්නු. මයින් කුරෙන්ජේ කමෙන් ඔවෙ දානෙන්නු. ඒ නුනස් බල මමියේ මිරුෂ ගැතොළ වෙරිකම් ගේ ෆැක් කොළොයි ෆෑගි.
0: ඒ වේලා.
4: කොමෙ බුරාස්වති දුවෙහි ගෙමෙන් දුරු කුරි එකාර්කටි ෆණ රැගා. රිපීට් හැම එදුවෙහිගේ රේගඬු දිහකටි තිරීහුගා. අදි හුකුරු දුහුගේ රේගඬු පාර්කටි තිරීහුගා.
0: එංගම් 7449 kHz medium wave අදි 89 MHz FM band.
4: හැම එකනි දිවිහි රාජ්‍යයක අඩෝ.
5: හිම බිහිගේ අලාමැත.
6: හුංගෝ
5: රෝගාජේහෝ
6: කෙසුම්
5: ලෝරෙව
6: හමුගා අරබ් බිහිත කෙන්නගුම්
5: ආමක බිහිත ෆුරිතම නගාණී මූනා කරුගා එෆෝ මේමති බුරකෂි අතුගා අදි එෆෝ ෆෑගා
6: හිම බිහිගේ අලාමතේ ෆෙඩි ජනම ලස්නු කරවා සෙහි ෆරවා හොදවා
7: බල සාකල පාවති කුරු කිහිනත දෙන්ති තනුන් එහෙන් සාකල නෙරේන ගොත බුණ බලන
8: කොමෙ මේක විස් පාක් කොල්ලවෙනි කො නිමුනි කාර් පාක්කු රජෝනුග සෑකල් සෑකල් පාක්කු රජෝනුග කාරු දෙරදෝ
7: කිහා දෙරකම් එදියේනු හම දොරමති පාක්කු මියල් පාකින් සෝනෙ විස් නෝන
8: පාකින් සෝනෙ ඇති මා දොරකුණු එතා පාක්කොප්ප කොඩ තංකුලක හිඟාදී සම රඟලුවානේ
9: පාක්කු කරබ්බා එහනස් ගවෑදා එක්ගොත පාක්කු කරබ්බා අද එහෙම මිහුණ උඳගු නුවාගොත පාක්කු කරබ්බා
6: කොම්මෙ උමුරක
10: කොම්මෙ ෆන්තියක
6: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 7449 kHz medium wave
10: අඩි 9 MHz FM band
11: ගඩින් බෙන්දම ගලවෙකෙච්චෙහි මේ දිවෙහි රාජ්‍යයේ අඩු
12: ಫಹಿ ಹೈದುಮೆ

0: දෙකුණ කොරයාග පරාතුම් වගේගොතැන් නිර්මාණකම් පාහක කොරගෙන් ගොස් පා මේ ඔතී.
1: මේ හොර්මුස් කන්ඩෝලිගේ මස්සල ඇගතෙරය නුවනුම මේ ඒරනුමනි දෙකුණු කොරයන් ඉසාරුදීප තින් ඇමරිකායා ගුලිගෙන් අස්කරි මිපද හරකාතයක බෑවරවුමුන් නොකුමදාන නතිී ජාතයකි කොබෑතු.
0: ඊරානුගේ ෆරාතුම් වනී දෙකුණු කොරයාන් ඉන්සාරදීප එවස් හාදගේ ඇමරිකා ගුලිගෙන් හොර්මෝස් කන්ඩෝලීගේ එවස් භාවති ගස්කරී ඔපරේෂණගේ බෑවරි නුවන් මේ මිකමුගා එගිගෙන් ගොස්සවේ අල් මයදී නම් ඊරානුගේ කොම්මහෙන් නංහාම කොරම් බේන නවා අෆිෂලකු දෙව්වාපුවා බස්තිීගතුම ගෙතෙරෙන් අල් මයදීන් ගවේ මිවාහගත කොම්මිස්මින් වරකක් ගෙනස්වා ඒක බයංක ෆමියෝතී මිපද කමක බෑර වෙජ්ජිකම වනම ඊරානු ගබුදු කුරාණයේ ඊරානා දෙකොළ යහුදී ඉස්රායිලා ඇමරිකාගේ පරාතුන් හිංගවම් මිදා උදවානුග එකමකුම් බෑරි වී කමුගාදී ඒ කොම්ම ගවම එකමග වියස් එකමග ඊරානු ගරද්දු එගවමකක් දෙම් පසනු ජහන එකමග වෙස් වේ අල්මයදීන්ග බයංකොප්වා දෙ අධිවෙස් නංහාම කොරම් බෙන්වා ඔෆිෂල්ල හවාදදී අල්මයදීනුම් හාමකොප වේ. මිහ අතන මිහිගාදිය කංකම් ගතරයක හොර්මෝස් කඩෝලීගේ සදාමිකම රක්කාතිරකං ගෙල්ලි මෙදුරු මතීග හමුණු ජෙහුම් හිඟානය පදගොතකම් කංකං හිඟම මිදනී එයි ඇමරිකායි යහුදී ඉස්රයිල්ග සබුන් කමුග දෙකුණු කොරයා රඟලන් එගෙම්වානය කමුග එහෙකමුම් මිහාදත කංකම් මියයි ඊරානුග පරාතුන් නූකන් දෙකුණු කොරයා කණඩලිගේ එගේ ඒරු අද ඊරාණ දෙකොලා හිංගම් මේ ඔලේ අස්කරි ඔපරේෂණ එක්ග ඒ උදවානක කමග වියස් බෑර් වෙජ්ජිකමග වානම දෙකුණු කොරයා දෙකොළ ඊරාන්ග පරාතුන් රද්ද ෆියවල අලානිකමගේ ඉන්ජාරු වේ ඊරාන්ග ඔෆිෂල් දෙව්වාපා මෙහිමිකං ඔතීතීවේ. මේ දෙමතු ගොස් මිහාර මෙති වරබොඩු වාංකමෙන් උපදිගෙන් ගොස්වදෙන් එගිවඩන්නවානේ දෙකුණු කොරයා ඊරාන අධිමතු අද එහෙනිහි මස්සල්ත වෙසේ බහුරියේ ඊරානුගේ තයෝ දෙකුණු කොරයා මීගේ කුරින් එතකේ බෑවරු අදදිගේ තයෝ වික්කාපේ ෆෑසාවෙස් අධි මිහාරොස් මෙති දෙකුණු කොරයාගේ පරාතුන් ඊරාන නොදී ඇමරිකා හම බුණි බුණුමක ඒ පාසා ගණකොන් හිවහට්ටාවා මිවෙස් මිකම ගොයි බොඩු මසලෙක්කමග වායරුගා අනික්කා ඊරානා දෙකොළන් ඉතුරු ෆියෝල්තකින් එළුමුගා දෙකුණු කොරයාගේ පරාතුන් බෑරු වෙජ්ජිකමග වානම එකම් වෙගෙන් දාන ඊරානු පරාතුන් වර රුලියන්නාන එකමක නතිජයගතුන් දෙංකංකම් වෙගෙන් දාන ගොතෙකි ඊරානුගේ පරාතුම් රද්දු හමලාත දෙම් වරානය දෙකුණු කොරයාගේ ආග් බෝඩ් තකන් හොර්මුස් කණ්ඩෝලී හම දෙකුණු කොරයාගේ ආග් බෝඩ් තක ශාතිය ටේන්කර තකා හම එක්කෝ බන්ධුවගෙන් හිඟා දානේ එහෙන් ඒ ෆදෑන් එකන් හිඟම් බේනු නූකම් ගවානම මිපද උදවානී හරකාතෙක්ග එවසාලික දෙකුණු කොරයන් බෑවිරෙනවාන් ඊරාන් පරාතුන් මිහාර්මියති ඉන්සාරායකු එකන් එගොතා බයංකොප්වා.
1: නාසිම් මේ ගල්ක ඊරාන දෙකුණ මිහාර්මි කුරමුදා හංගුරාමගේ සැබුන් හම දෙකුණු කොරයාගේ ඉක්තිසෝද හම වර බොඩෙති ලොඩුන්තකෙන් ඇස්වාකමගේ හම මාලුමාත බැලිබ කොබෑතෝ මේ දෙකුණු කොරයාගේ ඉක්තිසෝදන් ඇස්පවා මේ ලොඩුන්තකා නුවත බදල්තයකි කොබෑතෝ
0: දෙකුණු කොරයාගේ එක්ෂෝද වනි වර බොලති දොනුතකින් ඇස්වකම් පාහා කොරවිගෙන් එබදේ මෙහින් කමුම් ඊරාන දෙකොළන් හිංගේ කඩුමතී ගස්කරී ඔපරේෂණක බෑරි වාන් දෙකුණු කොරයා පාතුම් විශ්නමුම් වෙස් දාකම් වනි පාහා කොරවිින් ගොස් වෙයි ඉක්ෂෝදී ලොනුන්තකුන් සලාමය වෙවෙන හම එකනි මගකී ඇමරිකාමි කුරිමති කොරමුදා ෆිත්තුන්තකා එකු මේකමග කොම්මස් භාවතගේ එබ්බාලු මේ දිනුම්කමග වෙස් උතුරු කොරයා දෙකුණු කොරයාගේ පරාතුම් වේ එගොතම් විස්නම් ෆෂාෆා දෙ මිහාරු කංකම් මියන් හාදත බජයරුගා දෙකුණු කොරයාගේ මිදනී හම තකතීගේ අගු නොත මිබුණා ඉන්ෆ්ලේෂන් හම දුහෙ දුහක මච්චා පාතිවෙදිය දේ බෑ ආහාර දුහුගේ තෙරේග නොත තිරිස් මස් දුහුගේ තෙරේග මිහාතන තකතීගේ අගු උපුලිගෙන් නුදාමින් වරම් මිහාරු මෙති තකතීගේ අගු උපුලෙන් ෆෂාෆා දෙ මිගොතා ඉන්ෆ්ලේෂන් කොන්ට්‍රෝල් කුරුමට්ටක බැංක් ඔෆ් කොරයාගේ පරාතුන් වේ මනිටරී පොලිසිය බදල් ගෙනස්වා හිංකම් මනිටරී හරකඇත තංකොල බොඩ ටයිට් කොල්ලයාගෙන් නොත බන්ධු කොල්ලයාගෙන් ඉන්ෆ්ලේෂන් කොන්ට්‍රෝල් කුරවේතෝ වෙස් වේ මරකසි බැංකුව පරාතුන් මසෙක ෆෂාහොදෙන් එහෙන්නම ස්මිකමග අදවිස් දතිතන් එව හුරි මරකසි බැංකුව සියාසතය ගොතුග මේ ඔන්නනී ඉන්ෆ්ලේෂන් මතිවගෙන්දා මින්වරු හම ඒ මතිවගෙන් දාකම් ගවානම කොම්ම අහරකු වෙස් දේන් ඉන්සත්තයාගේ බහට්ටාගෙන් එකංකම් මෙනේජි කුරම් මුන්දියුන් දෙන් එහෙ නමස් මිහාරමයති තිනෙ පොයින්ට් එක පසෙන්ට මි ෆයත්වේ දිය ගෑගනක තිම්මස් දෝහග තේයගවස් ඉන්ෆලේෂන් ඉතුරම් මච්චක් ගෝස්ව මී වර බොඩ හාස්මෙන් අධි කමොඩු මේ ගොතුක මිකංකං ඔයින් ඉරුගා දෙකුණු කොරයාගේ එක්සෝ දවස් එහනිහ දොළන්තන් ගන්නානක මේ ගොතුක මෙති දුනියගේ බාසාාරගතයෝ අක් බොඩ ොමුන්දා දියුම් එගෝමන් එතර කොරවේ තෙදුගේ ෆස්තොලස් ඉන්සත්තා අන්නම මිදනි හොර්මෝස් කණ්ඩෝලීග මගුන්කම්ග වායරුග එකණ්ඩෝලි බන්දුවේ තෙවුම් දිබේනේ මගුතාකත් දතිවමුන් දාතිවේ මී එගවමගේ එක්ෂෝදන් ඇස්වා වරක් බොඩු දොළමේගේ ගොතුක මිකංකම් පාහා කොරවිගෙන් ගොස්වාමී වනී අදි මිහි මිකං ඔයිංගිරුග තෙලුගේ අගු හෙෝවානේ ගොතකවෙස් කංකං හිඟමුන් නුදාතිය අයකු එගවමත්තයෝ දිබුන් වර බොඩතන් දතිවගෙන් ගොස්ස වාතීවේ මිකමුගා දෙන් හෙදේන හම එවෙස් ගොතෙන් නෙතේ බුණාමින් වරක් කංකං ගෝස්වගෙන් හිඟාදාන තීවේ එකමුගේ කම්බොඩුම්මා හාස්වුන් දෙකුණු කොරයාග වනී වර බොඩන් ඉතුරුවගෙන් ගොස්වාදී මිහිම්මිකං ඔන්යරුගා ඇමරිකාගවස් මිහාරමති දඩුවරන්න ඩීසල්ගේ අගබඩුන් සාමුන් ගෝවාන්කුරුමා මිෆද කංකවු මච්චවෙස් වර බොඩති ඉතුරු හරදකෙන් හිඟම් වශාපා මෙහෙන්කමයක් ඇමරිකාගවෙස් ඩීසල්ගේ අගුව හත්තහා ඉන්තිහාය බොඩුවමුන්දා කමගේ ගොතුක පාහා කුරගෙන් ගොස්වමිහති හොර්මෝස් කණ්ඩෝලීන් හොර්මෝස් කණ්ඩෝලීගේ දතුරු පතුරා වර බොඩ බුරු වරාගෙන් ගොස්පා වාතී
1: මේ ඇමෙරිකායින් බලි ගබූකො ගල්ෆ් කඩුගේ මේ සරහදු දූකොත් දියුම ඊරානුන් ඇමෙරිකායින් ඉන්සාරු දීපා එබවේ දැන් ඊරානුන් මිකමුගා ඇමෙරිකායන් ඉන්සාරු දීපාරු කොබෑතෝ බයන්කොෆවා මෑගඩු කංකමක්කි
0: ඇමෙරිකාගේ ෆරාතුම් ගල්ෆ් කඩුක සරහද දූකොල්ලා ෆදාන් නොත අස්කරී හරකාත්ත නිම්මාලා මිහාරු ඊරාන දෙකොළ මිකුරමුන් දාහකම නිවමකක් ගෙන්න්නන් ඊරානුගේ ෆරාතුම් වේ එකන් ඉන්සාරායකු බයන් කොෆ්වා ඇමරිකායින් හගීකතුක බලි ගබූල් කුරම්වී කමශා බලි ගබූල් කුරුම ෆහු මි සරහද්දුන් දෙන් අරබිගමතෝක ගායම් කොෆවා අස්කරී මාරකවස්තන් එතනුන් නගා ඇමෙරිකා මි සරහද්දුන් එක්කො මි සරහද දූකොත් දාම්වීකමග වේ ඊරාන්ගේ ඉස් බේෆුල එකමගවා නියානී එකමග මච්ච වවාහක දක්කවාවා දෙන් මීකමුග අධි මියොතී ඇමෙරිකාය හගීකතුක ෆසේහ කමෙක්කමග නොවේ ගල්ෆ් කණ්ඩුගේ සරහද දූකොන් අස්කරී මාර්කවස්තවෙස් දූකොන් එතන් එක්කොන් හම හුරිහා අස්කරී හරකාතකෙන් නියමොකක් ගෙන්න්නම් මිකමගේ මච්චාන් ඇමරිකා ග්‍රස් ඩොනල් ට්‍රම්ප් අවෙස් යහූදී ලොබීගේ ෆිත්තුන්තක් කුණ ඇතිවගෙන් ගොස්ස වායරු මිකමගේ තෙරේග වරක් බොඩති මස්සලතන් එබ හුරිකමග වේ ඇමරිකායන් හගීකතුක මස්ලහතු එක්ගොතකීවස් මිගතන් අමදු කුරුන්කමග ඊරාන් පරාතු මෙහරමති ඉන්ජාරායකු බයන් කොෆ ඊරානුගේ විශ්නුමකී දෙන් කොම්මෙන් දිෆාවග හමදදී හඟුරාම් කොරා උසුල් නුන්කමශා ඊරාන නොරක්කා කුරිමති වානෙකමන් ඊරාන ගබුදු කුරවේ හම කොම්මෙ හාලතෙක්ගා ඒ අස්කරි හරකාතේ එහිංගන් ඒ ගස්තු කුරා දිමාලක ඊරානුන් රද්දු හමලා කුල්ලිගොතක දිනුමකී ඊරානුගේ මියදුගේ සියාසත්කමග වෙස් වේ ඊරානුගේ බ්‍රිගේඩිය ජනල් රිසායි එකමග මච්චවාහක දක්කවා ඒකං හාම කුරවාවා එහෙන්කමුම් මිහාතුග හම වර බොඩු වාංකමෙග තෙරේග මුලි සරහද්දු ඔන්ඉරුගා ඇමරිකාය මියති ගල්ෆ් කණ්ඩුග සරහද්දුග මිහිංගන් ජෙහේ අස්කරී ඔපරේෂන් තවග සබුම් වෙස් වර බොඩති හරවතක වෙස් කුරන් ජෙහිවා මිහිංකමායකු පෙන්ටගොන්ගේ තෙරේග වෙස් අස්කරියයාගේ තෙරේග වර බොඩති හියාල්ත පාත්මුන්තන් හිඟ මුන්දා කමෙග ගොතුග මිකංකම් පාහක කුරවිගෙන් ගොස්වා මී ඔති
1: මේ හඟුර හමමදු මේ ඇමරිකා ගැස්කරයාගේ තෙරේග හම කොමස්වරගේ ඛයාල්ත පවත්න තම ෆෙදි ෆෙබව එහෙනුතෝ දෙන් මේ කොන් කහල මේ දෙබසුන් තකෙතෝ කිහා හිසාබගතෝ මේ දෙබසුමා මේ කංකං ඔති
0: ඇමරිකාගේ අස්කරියයාගේ තෙරේග වර බොඩති ඛයාල්ත පාතුන්තන් ඔයිකමග වේ අදි දෙබසුමාති පාහකොරවි පදෑන් මිකමග මච්චා වර බොඩති සුවාපත සිංගමුන්දාකමය ගොතුග මිකංකම් පාහා කුරවිගෙන් ගොස්වමියති මිහාර ඇමරිකාගේ ෆරාතුන් නිම්මාප මෙවති පෙන්ටගොන්ගේ චීෆ් ඔෆ් ස්ටාෆ් ලෙවල්ගේ හිමනේ තපාත ඒකේකි ෆරාතවග තෙරෙන් ගෑගනක ෆන්සස් ෆරාතකා ඉන්ටරගේට් කුරන් ඉන්ටරගේට් කුරුමකී ඒ ෆුදු ෆුදුග හම සුවාල්ත ගිනාදක කුරුන් කමග වායරුගේ සුවාල්තක ලිබේ ජවාබ්දකුන් මිහුන් හදනී තෙදුතෝ නොත දොගුතෝ වෙස් බෙලුමටකා මිහාර මියොති ඇමරිකාක් ෆරාතුන් මසෙක්කෙ ෆරාපා එහිකම් ෆාරදාගෙන් වර ගින ගොයිගොතුන් එකන් හිංගම් මිහාර ඇමරිකාක් ෆරාතුන් දිමා කුරායරුගා ලයි ඩිටෙක්ට මෙශීන් ෆද තකෙති වෙස් බේනුම් කුරාණි කමග වෙස් මිහාර ඉංගිගෙන් ගොස්ස වේ දැන් මිහාර මිකමුග තෙරේග එම බොඩ මස්ලේ ගොතුග මෙති පෙන්ටගොන්ගේ එම තෙරේග හිංග මුන්දා තෆාත් එකක කංකං ඒග තෙරේග බෙලස්ටික් මිසේල්තන් වකිහාසක දුර රාස්ථාග මිසේල්තන් ඇමරිකා ගතු හොරි මින් වරා මිකම් මච්ච වෙස් වේ නුස් වෙරින්නක් බයි මවුදු මාතන් හාමුවගෙන් ගොස්වා අදි කවුන්ට මිසේල් බැටරී තන් ඒග තෙරේග වකින් හාසක පේටියට් මිසේල්තන් හුස්ව මුන්දාකම ඇමරිකාගේ තෆාත් එකක අස්කරියාග හිමනේ ෆරාතක හවාද අදි නූස්වරින් බයංක ෆවාතිීවේ නූස්වරින් නම් හවරතම් මිලිබුණ මී කීවගෙන්තව බුණේ ඇමරිකාග ෆරාතුන් වේ අස්කරයා මෙද වරබොඩත් ස්වාල්තන් උපද්දාවා. එහෙන්කමුන් හවරතන් එලීක්වමුන් එදනී ඒ කොංගතකත්ව බෙදු මට්ටකා ෆන්සාස් අස්කරියයාග හිමිනේ ඉස් ඔෆිසල්න්නා මෙදු අධි ඔෆිසරුන්නා මෙදු මි තහුගේ හිංගම් මෙහර මෙති පෙන්ටකන්ග ෆරාතුන් මසෙක්ක ෆරාවා මිකමග තෙරේ ඉගෙන් මිදනී. එතක බෑවර මස්සල් තවක තෙරියන් අස්කරයා වෙට්ටිගෙන් දානිකං අදිමිහුන් ඉගන අන්නවානේ ආමි සෙකරටරි ඩැන් රිස්කල් ස්තිපා දෙමුග තෙරයෙන් ඒ නාවස් භයංකරපු අපවේ ඇමරිකා අස්කරයාග තෙරේක වරබලති කියයාල්ත පාතුමා නුගුළුමා බෑබෑවුන්ගේ බොයික්කමුගා අදි වරක්ගින අස්කරයාගේ ජෙනරලුන්වෙස් ජෙනරලුන්නොවෙස් එමිහුන්ගේ වජීෆාගේ කශවරකං ඉතුබාරයකු දෙමෙහෙට්ට නෙක්කමුග වෙස් වේ බයංකොෆා අද අස්කරයා ගිමනේ තෆාතයකකි ඉස් ඔෆිසරුම් මගාමුහ වක කොල්ලනි හම කොල්ලි ගොතක කමශා එහෙකම මිද බොඩති මසල්තක ගෙතරෙන් ඇමරිකා රජී තුන්න දෙගන්නන්ගේ බොඩති ගෙල්ලුන්තහගේ ඒන බෑරුවයම් බෑරුව වඩ නොම් බේරු නවාතිීවේ ස්තිපා දෙවීකමක ඩැන් රිස්කොල් වේ එකන් එකොතා බයංකොරබ්වාා මිහාතුක කංකං ගංගිරුග ඇමරිකා ග්‍රයිස් ඩොනල් ට්‍රම්ප් මිහුන්නවී ඊරාන දෙකොළන් අධිව සංගුරාම් කරමුගේ වෙස්නුමග කමග වාතීවේ අධි මි කුරමුන්දා හංගුරාම මිහතරම් බදාෑරුග ඇමරිකා බේනුවා මිශ්‍රාවන් එවස්කම ගෙන්දෙ නවාතිව මිකංග මච්චංග තාතයකි ෆිත්තුන් තකා විහදකංකමග තෙරෙම් වෙස් රයිස් ඩොනල් ට්‍රම්ප් දෙංගලුවා පානේ නේදවේ ෆියෝලකා මෙදු අස්කරයා හිමනේ ඉස් පරාත කුම්වෙස් කම්බඩුවාක මනී පාහකුරවිගෙන් ගොස්වා අධි දෙෙන් එම්ම බොඩ එක්කම ගොතුක පාහකුරවෙන් ගොස්ස මියොති ඇමරිකාගේ වෝ සෙකරටරි නොත ඩිෆෙන් සෙකරටරි පීට හෙක්සෙත් ඒන රජීතුන්නම් දොගුහත්දවා ඔළවා දවා මේරුමකුම් වාහක දක්කවම් ගෙන්දවාතිවේ මීවෙස් ඇමරිකාගේ අස්කරයාගේ තෙරේග උපෙදිෆයි වර බොඩු ස්වාභක ගොතුක මිකන් කම්මියතිී වකින් හාසක කොංග්‍රෙස්ගේ මෙම්බරුන්න මවදු මහ දෙව්වමුන් කුරවේ ස්වාතවග සම කණඩේලිගෙන් දොගුහත්දවා ඔළවා දවා මේරුමකුන් ඒන වාහකතක් කුරියන් එබ ගෙන්දවා මිකමුග තෙරේග වෙස් මියොතිී. එතක බෑර් මස්සල්තන් ඇමරිකාගේ තෙරේග හිංගානය පතු ගොතකම්ග වාතීවේ වකින් හාසකොන් කුරෙමුන්දා හරවතවගේ මස්සල ඉන්තිහාය බොඩුව මුන්දාතීවේ මී එම බොඩු එමස්සලේ ගොතුක මිකංකම් පාහ කුරවිගෙන් ගොස්ව මෙති අද ඇමරිකාගේ දරණි මිහාර මෙති සාලිස් ට්‍රීලියන් ඩොදර අරාපා මී හම ඇමරිකා ගෙස් ඩොනල්ඩ් ට්‍රම්ප් මියස්කරී හරකාත ෆෂාගේ ෆහුන් දරණි ඉතුරුවගෙන් මච්චන් එරි මින්වරුග තෙරේම් වෙස් අදදු මීග තෙරේග හිමනාගෙන් ගුණාදේපවා මින්වරුකමග වාතීවේ මී වෙස් හම රජීතුන් මෙදුගවෙස් අදී ඇමරිකාගේ ඉස්සියාසි පරාතවන් මෙදුගොවෙස් උපෙදි ෆොයි වර බොඩු ස්වාබෙන් අදී හාස්කමක ගොතුග මිකංකම් පාහග කුරවිගෙන් ගොස්වා මී වනී.
1: නාසි මේ ඊරානා දෙකොළ මේ ඇමරිකායා යහුදී ඉස්රායිලුන් මේ ගුලිගෙන් කිහාවරෙක්ගේ නුරක්කාතරි හමලායෙන් මේ ඊරාන දීෆාණෙතු
0: ඊරාන දෙකොළන් ඇමරිකාය මර නුරක්කාතරි ෆියෝල්තන් අලාාෆානිකම්ග බෙලිවිගෙන් එබදේ දෙම් මිකමුග දුනියග තපාත් එකක මශ්‍රහ දිරාසා කොරා පරාත්තකුම් බයංකො ෆවේ පහරුග ඇමරිකාගේ පරාතුන් නුවත යහුද ඉස්රයිල් පරාතුන් ඊරාන දෙකොළල් නීකුලිය හතියාර බේනු කුරමකී එයි වෙගෙන් හිගාදානය ගොතෙක් කමුග මිකම් මච තෆාත් වාකත් දෙකවිගෙන් ගොස් බෑර එක පොන්ඩ් හයින් හතරේ මිලියන් අක කිලෝ මීටරුගේ බොඩු ගාමෙක්කමු ගවා ඊරාණ දෙකොළ මිපද ෆනාකරණ හමදාතගේ දීපිකම ගවානම හමදාතවගේ නේදවේ අසර කුරාණි හමයකන ඊරාණ නූකමග ඊරාන්ග පරාතුන් වෙස් වේ ඒකං එගොත බයංකොෆා දෙන් අද ඊරාන්ග තපාත් ඒස් ඔෆිසල්ග භයන්තක බලයාරු පදකමින් ඇමරිකයන් කුරමකී ඒ පහරු විධානය ගොතෙක් කමග වෙස් වේ හියාල්ත පාලු කුරවිගෙන් ගොස්වා ඊරාන්ග තපාත් ඒක මගාමත කුරින් පුරුවාප තිබේ බේබේ ෆුළුම් වෙස් වේ මිකම වච්ච වාහකත දක්කවාපා එගොතුම් මනු ෂෙහර් ඊරාන්ග කුරීග ෆොරින් මිනිස්ටරකන් කොරවේ මනු ෂෙහර් වෙස් මිකම මච්ච වාහක දක්කවා ඒනා බයන්කොරවාපු වේ ඇමරිකාගේ ෆරාතුන් ඊරාන අදෙකොළ නීකුලී හතියාරු බේනුම් කොෆිකම් ගවානම එකම් වෙගෙන් දානී එයි සරහද්දී පෙම්වරග හිංගාන වර බොඩ කමෙක් ගොතුකමන් ඒනාවේ බයංකොර බාපා අදී නවාසයක සාලිස් පස්වනාහරුම් ජපානා දෙකොළ නීකුලී හතියාරුන් හඟුරාමක ෆනාකොළන් ගෙල්දුන්තකගේ දිනුම් ඒරු දෙමන් බොඩ හඟුරාම නියමකන් ආකමශා එහෙන්නම මිෆහාරු නීකුලී හතියාරු බේනුම් කොරුමුන් හඟුරාම නිමෝකන් අන්නානී නූකමශා ඒගේ බදලුගා මුලි දුනියක තිම්වන බොඩ හඟුරාම ෆෙෂිගෙන් දානේ කමුග වේ කුරීගේ ෆොරින් මිනිස්ටර් මනු ෂෙහර් මුත්තකී එකන් එකොත බයං කොරවාෆා එහෙන්කමුම් මිකමුගා අදි ඉතුර වාහක දක්කවමුන් මුත්තකී බයං කොරවාෆු වේ ඇමරිකාගේ රැස් ඩොනල්ඩ් ට්‍රම්ප් කී එයි වරගද දලත කෙල්ලි ගිතෙලෙ ෆද බේෆ්ලෙකම්ග ඒනාය ෆෙනිවඩ අන්නවා කමශා එහෙන්නම ඒ ගිතයෝ ඒක කිබෑග හම විෂ්ණු නුවස් නෙක්කමග ඒනාවේ භයංකොර වාහද මී ඒනා බස් පගු ගෙන්න්නවාවා ගොයිකමග වායරුග මිකමු මච්ච වේ තපාතු නුස්තකුම් වෙස් තපාතු කියාලත පාල් කුරෙවිගෙන් ගොස් වාරයිස් ඩොනල් ට්‍රම්ප හුන්ලෙවී හගීගතුගා හම විෂ්ණුමග නුන් කමශාවර නොරක්කාතර ෆියවලු තකෙන් අලුවාාන බේෆ්ලෙ ගොතු ඒනා පාහ කොරෙවිගෙන් දාතීවේ රයිස්කමග මගාමග මියද හුන්නේ උමන් ඒනා කුෆු හම නුවාකමග වෙස් බොන තපාතු කියාලත වේ නුස්තකුම් පාල් කොප අදි මිකමාගොළු ආ ඇමරිකා මස්සරු පොෆෙසර් ජෙෆ්‍රි සැක්ස්ටස් වේ වාහක දක්කවාහ ඒන බයංකොර වාහවනී ඇමරිකාගේ ෆන්සවිස් වන එමෙන්මෙන්ට් ඒ වතී හම බේනුන්නෙන් එච්චක ගොතුග නූංකමශා ඒගේ බේනුම් හිෆාගෙන් මියදු කොංග්‍රස්ගේ මෙම්බරුන් තෙදුවම් වී වගුත අතු එජ්ජි කමුගා එහෙන්කම් රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප් මගාමුන් අසල් කුරවිගෙන් කමුග වියස් ඇමරිකායින් දුනියග හිංගම් මෙවුලේ බොඩති නොරක්කාතෙරී අමලතන් හිංගුම් හුට්ටුමක ගෙනවේනී එගොතුග කමුග වා වාකම් ගවානම් එෆියෝලොස් අලාගෙන් රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප් මගාමුන් දුරුකොගෙන් කමුග වියස් ඇමරිකායින් ඉන්ෆද බොඩති හාජානතකුන් සදාමෙක් කුරම් මසෙකෙ කුරම් ෆෂම් වෙජ්ජි කමුග වේ ප්‍රොෆෙසර් ජෙෆ්‍රි සෙක්ස් එකන් එගොතා බයංකුර වාෆා
1: ناظر موضوع گڑے کو تنگل میں گے بیلون تیری نا ہن تیری نا تی تفصیل کو دے موضوع مت بر بڑا شکریہ گے تو امید کرنی ہم ایران کے ایرانوں دے کو کرے ہن زار دن ما گڑے کو تن تی بے فون ہم ورا مهم بینون تیری موضوع مت میں پروگرام میں در کو دے من کما پروگرام بیل دے ادی ایڈریس ہوری ہا بے فون شکر تنوں ورا مفاوری وقت کو کدم وک ویلن السلام علیکم

0: අදිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාාන්ගේ හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිභිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගිය තියබෑමීහුන් අවස් විගන්නාශෙ. එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ.
1: සාලිහන්ගේ පකීචා.

0: ඉල්මීනූරුන් හිත්තං ආරෝකුරුවා දෙදුණියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ.
1: තුළහෙෝ ෆුදුන්තෙරි උෆාවිරදිරුල්මකක් රාස්ථ ෆහිකොත්තේ.
0: උම්මීදු ආකොද්දී එකනිවරිකං ෆිලුවාදේ.
1: දිවහිරාජ්‍යයගේ අඩු
0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව්
1: අටිහ නුවෙන් මෙකහත් FM බෑන්ඩ්.
2: ಬಿಹಾರ ಕುರಿಯದ ನೀ ಪ್ರಮೋಷನ್ ನಿಮೇಲಿ ದಿಹೇ ಡಿಸೆಂಬರ್
1: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮೆತ
0: ಹುಂಗೌ
1: ರೋಗ ಜೆಹು
0: ಕೆಸ್ಸುಂ
1: ಲೋರೆವು
0: ಹಮುಗ ಅರಬ್ ಬಿಹಿತ ಕೆನ್ನಗು
1: ಆಮಕ ಬಿಹಿತ ಫುರಿತಮ ನಗಾಣಿ ಮೂನ ಕಾರುಗ ಎಫ್ ಓ ಮೇಮತಿ ಬುರಕಶಿ ಅತುಗ ಅದಿ ಎಫ್ ಓ ಫೇಗ
0: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಡಿ ಜನಮ ಲಸ್ನು ಕುರವ ಸೆಹಿ ಫರ್ವ ಹೋದವ
3: ගඩින් ෆතිව් හතරු ගඩි 30 මිනිට් මේ දිවි රාජ්‍යයේ ගඩු.
4: හිතායතුගේ මොග්දායතු